කදනම කදානප සකල පරෝහිය පනෑ සූත සුමතග්‍යන්තය අන්ජන්දය ජන්දාස් නම් ත්‍යාමතත ගුණම දකෝ පරමාය ජනමර ප්‍රයා වෙදයි ූජනතිස්කය සන්දස්වජනාවත ස්වනාන දාන්න නරූපනාන ජකේ රංගනන්න අපේ කරයි කරංග නන්න බෙල්කිනු වෙසා ප්‍රවණ සියකං කාරණන චල්ි කරයි කනමය පූර්ය පූර්ණ සවටයි නනවිද කරබන්තු වනයි අපනි කීමතය අපේ බයි.